അദ്യ ത്രിശൂലധാരിണി സാതേഷ് പിനാക് ധനുഷ്യ ധാരണ കർണാൾ ചിത്ര മനോഹര സ്വരൂപ വാള പ്രചണ്ഡ സ്വർത്തി ഘണ്ടാനാദ് കർണാറ മഹാതപശ്ചര്യ ആചരണ കർണാറ മനനശക്തിരൂപ് ബോധശക്തിരൂപ് ഏവ അഹന്താനോ ആശ്രയ ചിത്തരൂപ ചിത ചേതനാരൂപ ചിതിശക്തി ദുർഗാദേവി ചൈതന്യശക്തി ചിതിശക്തി ദുർഗാദേവി તો સાથે સર્વ મંત્રો જેમનું સ્વરૂપ છે તે સત સ્વરૂપ અને આનંદમય આનંદ સ્વરૂપવાળા છે. એના સ્વરૂપનો કંઈ અંત નથી અને એ સૌને ઉત્પન્ન કરનાર છે. એથી એ ભાવિની છે, એ કલ્યાણરૂપ છે, એ ભવ્યા છે. જેમનાથી ચડિયાતું બીજું કોઈ ભવ્ય તત્વ નથી એથી અભવ્યા પણ કહેવાય છે. સદૈવ સંચારશીલ છે એથી એ દિવ્ય એવા દુર્ગા માતાને અમે પ્રણામ કરીએ છીએ. તો પછી આગળ